0: පුවන් ආදරණීය ශ්‍රාවක ඔබ සැමට. අදත් ඔබ මේ එකතු වෙලා ඉන්නේ ෆෝයිබී ශ්‍රී ලංකා කණ්ඩායම ගෙනෙන බදාදා සඳැල්ල සමගින්. ඉතින් වෙනද වගේම අපිට කතනයෙන් සහ තාක්ෂණයෙන් සහ වෙනවා තිසර අයිබුවන් තිසර.
1: අයිබුවන් මදු.
0: වැඩසටහන රැගෙනෙන මම මදු. ඇත්තටම වෙනදා අපේ කතා සගයන් දෙදෙනම මේ වෙනකොට ටිකක් කාර්ය බහුලයි. ඉතින් අපි කල්පනා කරා අපේ ෆෝයිබී කණ්ඩායම එක එකතු වෙන බලාගෙන ඉන්න අපේ නව සමාජිකවන් දෙදෙනෙක්ව අද වැඩසටහනෙන් අපි ඔබ සැමට හඳුන්වලා දෙන්න ඕනේ කියලා. ඉතින් මාත් එක්ක ඉන්නවා මැදිරියේ රුවන්ගි. අපි ආයට ආදරයට කියන්නේ රූ කියලා. අයිබන් රූ.
2: අයිබන් මදු.
0: ඒ වගේම අපිත් එක්ක ඉන්නවා අමෝ ධානි. ඇයට අපි ආදරයට කියන්නේ අමෝ කියලා. අයිබන් අමෝ.
3: අයිබවන් මදු.
0: ඉතින් අපේ වැඩසටහන ආරම්භ කරන්න කලින් මම කැමති තිසරයිගේ පැත්තට යමු වෙන. තිසරයි, ඉතින් අපිට කියන්න බලන්න අපේ බ්‍රිස්බේන් වල තියෙන කාලින තොරතුරු, ඒ වගේම අපේ කාලගුණයේ වෙනස්කම් මොනවාද ටිකක් ආගිය තොරතුරු කතා කරමු නේද අයියේ?
1: ඔව්, සාමාන්‍ය මං හිතන්නේ වැඩසටහන පටන් ගන්න කලින් පොඩ්ඩක් අර ආගිය තොරතුරු කතා කරන එක මේ වඩා සුදුසුයි. මට ඇත්තටම මේ කල්පනා වුණේ අපි අද වැඩසටහනට සම්බන්ධ වෙන මේ අලුත් සමාජිකවන් දෙන්නත්, ඒ වගේම දැන් මදුයි මම අපි ඔක්කොම මේ පහුගිය කාලේ ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ එකම වැඩකට,
0: එකම දෙයකට.
1: ඔව්. ඉතින් ඔබට මතක නම් අපේ අවසාන වැඩසටහන මේ අපි තරමක් වෙනස් ආකාරයෙන් අපි ඉදිරිපත් කළේ, ඒක පටිගත කළ වැඩසටහනක් විදිහට තමයි අපි ඉදිරිපත් කළේ. මොකද මේ කාර්යබහුලත්වය නිසාම අපි වසන්තය ගැන තමයි ඒ වැඩසටහන දි කතා කළේ. ඉතින් ඇත්තටම දැන් මේ වසන්තයත් ඉවර වෙලා මේ දැන් ගිම්හාන කාලයට ළඟා වෙමින් පවතිනවා. අපිට ඒකේ ඒ කාලගුණයේ විපර්යාසය මේ දවස්වල දැනෙමින් පවතිනවා. ටිකක් උෂ්ණත්වය වැඩි වෙනවා, ඇඟට දැනෙනවා ඒක. ඉතින් අර කාර්යබහුලත්වය ගැන කියද්දී අපිට මතක් කර අමතක කරන්නට බෑ මේ ක්වීන්ස්ලන්ත සිංහල සංගමය විසින් සංවිධානය කරපු 34 වෙනි සරලාංග වැඩසටහනට තමයි අපි සියලු දෙනාම එහෙම කාර්යබහුල වෙලා හිටියේ.
0: ඒක විශේෂයි නේ අයියේ, අපි 4 දෙනාම සරලාංග සහභාගී වෙලා හිටියනවා.
1: ඉතින් ඒකේ අනිත් විශේෂ කාරණේ තමයි දැන් මම මදු අමෝ ඒ වගේ අපි 3 එක එක අංගයක හිටියා. ඒ වගේ මං හිතන්නේ රූ සහ ඕගොල්ලෝ එක එක අංගයක නර්තනයක
0: හිටියා, සහභාගී වුණා.
1: ඉතින් එහෙම ගත්තහම මේ ඔක්කොම සරලාංග වේදිකාවේ හිටපු අය තමයි අද මේ සරහන්ට පැමිණිලා ඉන්නේ. ඉතින් ඒ වගේම මේ සාමාන්‍ය මේ ඔක්තෝබර් මාසයේ අවසාන වේගණ යනකොට බ්‍රිස්බේන් ජීවත් වෙන හැමෝටම මේ අර උෂ්ණත්වය අධික වෙනවා වගේම පරිසරයේත් තව ඊට මේ කියන්නේ අර ඊට වැඩිය සෞම්‍ය ලස්සනක් දකින්නට ලැබෙනවා. ඒ තමයි මේ ජකරන්ඩා ගස්වල මල් පිපෙන කාලේ තමයි මේ ඉදිරියට එන්නේ. ඔබට බ්‍රිස්බේන් නුවර ස්ථාන කීපයක්ම තියෙනවා මේ ජකරන්ඩා මල් නරඹන්නට ආසයි නම්. මම හිතන්නේ නිව් ෆාම් පාක් ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම මෑන්ලි පාක් එකක් තියෙනවා. ඒක ඒකෙත් මේ ජකරන්ඩා මල් ඉතාම ලස්සනට වෙනවා. ඉතින් ඊට අමතරව මේ බොහෝ ස්ථානවල මේ එක දිගට වපු ජකරන්ඩා ගස් ඉතින් ඔබට දැක ගන්නට පුළුවන්. ඉතින් මම ජීවත් වෙන ෆොරස්ට් ලේක් ප්‍රදේශයේත් සාමාන්‍යයෙන් මේ දවස්වල කාර්යබහුල මේ ඉතාම මේ සුලබ දසුණක් තමයි මේ ජකරන්ඩා මල් පිපෙන එක. හැබැයි මේ සාමාන්‍ය අපි අර මේ විශ්වවිද්‍යාල ඉගෙන ගන්න කාලෙදී මට මතක් වෙනවා අපිට එහෙම මේ අපේ ගුරුවරයෙක් කියපු කතාවක්. ඒ ජකරන්න මල් වලින් ලස්සන වෙනවා කියලා කියන්නේ අපේ විභාගයේ කිට්ටු වෙනවා කියන පොඩි මේ මතක් කිරීමක් එක්ක තමයි ඒ ජකරන්න මල් පිපෙන්නේ කියලා විශ්වවිද්‍යාලයේ සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසයේ අග නොවැම්බර් මාසයේ වගේ විශ්වවිද්‍යාල විභාග පැවැත්වෙන. ඉතින් ඒ මතක් කිරීමත් එක්කම තමයි,
0: ඒ කියන්නේ ළමයින්ගේ පීඩනය අඩු කරන්න වගේ මල් පිපෙනවා කියලා දෙකට.
1: ඔය ඉතින් එහෙම හිතන්නත් පුළුවන් අපි දෙන්නේ. එහෙම නැත්නම් මල් පිපෙනකොට පාඩම් කරන්න මතක් වෙනවා. මල් පිපෙන දැකලා තිබ්බහම ආ දැන් පාඩම් කරන්න ඕන කාලේ කියලා මතක් වෙන එකත් වෙන්න පුළුවන්. ඒ වගේ මම කැමති මතක් කරන්නට මේ ඔක්තෝබර් 10 වෙනිදා හැම වසරේම ලෝක මානසික සෞඛ්‍ය සමරනවා. ඉතින් ඔස්ට්‍රේලියාවෙත් 2026 මානසික සෞඛ්‍ය දිනය සැමරුවා. Together we thrive එකට එක්ව අපි ජීවිතය සාර්ථකව ගොඩ නගාගමු කියන තේමාව යටතේ ඉතින් මං හිතනවා මේ අනිත් අපි යමින් පවතින්නේ මේකෙන් අපේ මානසික සෞඛ්‍ය ගැන ඉතාමත්ම අපි සැලකිලිමත් විය යුතු යුගයක තමයි අපි ඉන්නේ. ඉස්සර වගේ නෙමෙයි මිනිස්සුන්ට ඒ මානසික සෞඛ්‍ය පැත්තෙන් තියෙන ගැටලු අපිට පේනවා ඒවා ටිකක් වැඩි කියලා මේ කාලවකවානුව තුළ. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ මෙවර තේමාව කියන්නේ අපි ඒ සෞඛ්‍ය ගැටලු ගැන අපිට ඒ කතා කිරීමට ඉඩ ප්‍රස්ථාව තිබීම සහ අපිට එහෙම කතා කරන්න අපි වටා එහෙම ගොඩ නගාගත්ත මිතුරන් සහ ඥාතීන් එහෙම නැත්නම් වෘත්තිකයන් පිරිසකට අපිට ඒ වගේ දේවල් ගැන කතා කරන්නට හැකියාව තිබීම කියන එක තමයි අපි මේ එකට එකතු වෙලා මේ විසඳාගත යුතු ප්‍රශ්නයක් විදිහට තමයි ඒක ඉස්මතු කරන එක තමයි මේ වර තේමා වෙලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ සියලු දේමත් එක්ක ඉතින් අපි වැඩසටහනේ පළවෙනි ගීතයට යන්න පුළුවන්ද මං හිතන්නේ. නැත්තම් මදුට තියනවා
0: තව කලින් අපි පොඩ්ඩක් අපේ නව සමාජිකවන් දෙදෙනාගේ පොඩි විස්තර ටික අහලා ඉමු නේද? ඔව්. මං මුලින්ම කැමති රෝගෙන් අහන්න. රෝග කියන්නේ ඇත්තටම ඔස්ට්‍රේලියාවල පොඩි කාලේ ගත කරපු මේ මං දකින විදිහට ශ්‍රී ලාංකික උරුමයට හරිම කැමති ආදරය කරන කෙනෙක් කියලා. ඉතින් රූ කියන්නේ කවුද?
2: ඔව් මදු. මගේ නම රුවන්ගි වෙන්නේ. මේ දේශියට තමයි ගොඩක් කලට රූ කියලා යන්නේ. ඉතින් මම පොඩි කාලේ තමයි මෙහෙ ආවේ ග්‍රේඩ් 5 වලින්. ඉතින් මම මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්නේ අපේ හොඳ යාළුවෙක් සඳුනි එයා කියලා. ඉතින් මේ thanks for having me. මේ ඔව් ඒක තමයි මගේ පොඩි විස්තරය.
0: මේ දැන් අපි අමෝගේ පැත්තට හැරෙනවා. තමෝ කියන්නේ ලංකාවේ හරි ලස්සනම නගරයක හැදි වැඩිච්ච හරි ආදරණීය චරිතයක් කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අමෝ කියන්නේ කවුද කියලා?
3: ඔව් මතු. ඉතින් හැමෝමට අමෝ කියලා කතා කරාට මගේ නම අමෝද්‍යානි. පොඩි කාලේ ඉඳන් ඉතින් අමෝ කියලා කතා කරලා දැන් ලේසියට තමයි මම අමෝ කියලා කතා කරන්නේ. දැන් මට මගේ ඇත්තම මට වඩා අමෝ කියන එක ගොඩක් හුරුයි. ඇත්තටම මද කිය වගේ ලස්සන නගරයක් කිව්වේ මම හැදි වැඩෙන නුවර පොඩි කාලේ ඉඳන්ම. බ්‍රිස්බේන් වලට එන මීට අවුරුදු 3කට විතර කලින් මගේ ස්ටඩීස් වලට. ඇත්තටම රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්නේ නම් හිමායක් මේ සතිය විතර කලින් මගෙන් ඇහුවා මෙහෙම එකක් තියෙනවා අපි කරලා බලමුද කියලා. ඉතින් මමත් හරි ආසාවෙන් තමයි මේකට එන්නේ. මොකද මම ඉස්කෝල යන කාලේ අනවුන්සින් ඩබින් වගේ කම්පිටිෂන්ස් වලට ගිහින් තියෙනවා. ඉතින් මං හිතුවා මං ඒ කරපු දේවල් ආයෙත් කරන්න ලැබෙන එක හරිම ආසාවෙන් තමයි මං ආවේ. ඉතින්
0: ඒ විදිහට අපේ රූයි අමොයි ගැන අපි දැනගත්තා. හැබැයි තව වැඩි විස්තර දැනගන්න කලින් අපි අපේ වැඩසටහනේ පළවෙනි ගීතයට ගිහිල්ලා ඉමු.
1: මම හිතන්නේ අමාරු ප්‍රශ්න තියෙන්නේ ගීතයෙන් පස්සේ නේද?

0: අහතේ අපිට ඇතර මේ ගීතේ ටික් අලුතින් රිලීස් වෙච්ච ගීතයක්. ඒ ගීතේ විශේෂත්වය තමයි පුංචි මල්ලි කෙනෙක්, ටිකක් දඟකාර මල්ලි කෙනෙක්, ඉස්කෝලේ යන්න අකමැති, සෙල්ලමට බර කෙනෙක් වුණාට පස්සේ අක්කා කොහොමද මල්ලිව මේ ඉගෙනීමට ගෙන්න ගන්න උත්සාහ කරන ගීතයක් තමයි මේ ගීතෙන් කියවෙන්නේ. ඉතින් ඒ ගීතයත් එක්ක මට හිතුණා මේ අපේ අමෝගෙනුයි රූගෙනුයි ඉගලංගේ මේ පුංචි කාලේ කොයි වගේද කියලා අහන්න. ඉතින් මම දන්න විදිහට රූ තමයි පවුලේ වැඩිමලා. අද මමත් ඇත්තටම පවුලේ වැඩිමලා. ටිකක් වගකීම් දරන්න පුළුවන් කෙනෙක් තමයි පාලි වැඩිමලා. කියන්නේ රූ කොහොමද ඔයාගේ පුංචි කාලේ ගෙවුනේ, ඔයාට කවුද ඉන්නේ, අපිට පොඩ්ඩක් විස්තර කියන්න.
1: ඔව් මද, මම ඉතින් කිව්වා වගේ පවුලේ වැඩිමලා තමයි. මට ඉන්නවා පොඩි නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි. පොඩි හිව්වට ඉතින් දැන් පොඩි නෑ, ලොකුයි කට්ටියම. මල්ලි ග්‍රේඩ් 12, නංගි මේ යුනිවර්සිටි ඉන්නේ. ඉතින් පොඩි කාලේ අපි තුන්දෙනාම හරි එකතුයි, තාමත් හරිම එකතුයි. තුන්දෙනාම එක හැමදේම එකට වගේ කරන්නේ මේ. ඉතින් ඔව්, අපි පොඩි කාලේ ලංකාවෙද්දි හැමෝනම් මම හිතන්නේ මම ලොකුවට දඟ නැහැ. මේ අම්මා කියන දේ මම නම් හිතනවා අම්මා කියන දේ කරගෙන හිටියා. මේ මම හරි බිසි හැබැයි පොඩි කාලේ. මම ගොඩක් එක්ස්ට්‍රා කරිකියුලර් ඒවා කළා. ඒ කියන්නේ මම දහම් පාසලෙන් පද්‍ය ගායනා කළා. මේ ග්‍රේඩ් 5 කියන්නේ හරි පොඩි. ඒ වුණාට ඒතර එහෙම කළා. ඊට පස්සේ ස්කූලින් ගියා මේ කවි කියන්න ඒ සමස්ත ලංකා ඒ පැත්තෙන්. ඊට පස්සේ ආයෙත් ලංකාවෙදි නැටුවා. ආයෙත් මොනාද මේ ගර්ල් ගයිඩ්ස් අර පුංචි මිතුරිය මං හිතන්නේ එකට කිව්වේ ඒවත් කරා. ඔව්, කුඩා මිතුරිය. ඉතින් ඒ වගේ මේ පොඩි වුණාට ගොඩක් බිසි එහේ ලංකාවේදී. ආයෙත් ඉතින් මෙහෙට ආවට පස්සෙත් ටිකක් බිසි වුණා. මේ බිසි කියන්නේ ස්ටඩීස් ඒවට වඩා එක්ස්ට්‍රා කරිකියුලර්. මම මේ AFL ගහුවා හයිස්කූලේදී. එතකොට ඒවා ගහද්දී ගොඩක් බිසි වෙනවා. වීකෙන්ඩ් එකේ තනිකර කොහේ හරි මැච් එකක් තියෙනවා නම් ඒක හොයාගෙන යන්න ඕන. ඒ හින්දා මේ එහෙම තමයි. ඉතින් මගේ
0: නංගිගේ මල්ලිගේ එක කොහොමද?
1: නංගි මල්ලිත් එක්ක අපි ගොඩක් ළඟයි. කියන්නේ මේ අපි තාමුණත් අපි මල්ලිට හරි එයා හරි හුරතල් ලොකුයි, මටත් වඩා උසයි. ඒ වුණාට මේ එයා හරි කියුට්. ඉතින් මේ මායි නංගි එයාට එහෙම හරි ආදරේ, හරි ආදරේ. ඉතින් මේ ඔව් මායි නංගි වුණත් අපි දෙන්න කියන්නේ ගොඩක් මගේ වත මං නංගි ගාවට යන්නේ. මං හිතන එයාගේ තියෙන ප්‍රශ්න වලටත් එයා මා ගාවට එනවා. අපි එහෙම හරි මේ එකමුතුවට හැදුනා. ඉතින් අර මෙහෙට ආවට පස්සේ අපි හිටියේ අපි තුන්දෙනා විතරනේ.
0: ඉතින් අර බොන්ඩ් එක හරි
1: ස්ට්‍රොง. ඉතින් හැම දෙයකම තුන්දෙනාට තුන්දෙනා ඉන්නවා.
0: හරි. ඉතින් අපි අමෝගේ පැත්තට ගියොත් අමෝ කියන්නේ පවුලේ බාලයා මං හිතන්නේ. ගෑන් ළමයි විතරක් ඉන්න පවුලක බාලයා කියන්නේ. ඇත්තට මට අත්දැකීමක් තියෙනවා. මගේ මටත් පවුලේ ගෑන් ළමයිම හතර දෙනෙක් ඉන්නේ. මගේ චූටි නංගි හරිම දඟයි, හරිම පණ්ඩිතයි. ඉතින් අපි අමුගෙන් අහලා බලමු අමු කොයි වගේද.
2: ඔව් මත, ඇත්තටම මම පවුලේ බාලයා. පද කියා වගේ ඉතින් පවුලේ බාලයා සාමාන්‍යයෙන් පණ්ඩිතයි, පොඩ්ඩක් දඟයි. මාත් එහෙම තමයි මම හිතන්නේ. හැබැයි බාලයා කොහොම ඉතින් පොඩි පොඩි වාසියක් තියෙනවා. හැමෝගේම අවධානය වැඩි. ඒ වගේම පවුලේ හුරතලා හැමෝම
0: ආදරේ
2: ආදරේ ආදරේ
0: ආදරේ වැඩි වුණාම
2: ඉතින් පොඩ දඟකාර වෙනවා. ඉතින් මට අක්කලා දෙන්නෙක් ඉන්නේ. මායි එයාලේ අතර ඒජ් ගැප් එක අවුරුදු 10කට වඩා වැඩි. හැබැයි මම පොඩි කාලේ ඉඳන්ම එයාලා එයාලත් එක්ක මම ගොඩක් ක්ලෝස්. මම හැමදේම මගේ අම්මිට අපචරතලා ඒ දෙනත් එක්ක තමයි මම ගොඩක් ක්ලෝස්. ඉතින් හැමදේම මම ෂෙයා කරන්නේ. දැන් වුණත් ගොඩක් දේවල් මම කියන්නේ ඉස්සලා මේ දෙන්නට.
0: හරි ළඟයි,
2: හරි ළඟයි. ඔව්, දැන් නම් මගේ එකක් කෙනෙක් දැන් ඉන්නේ USA වල. ඉතින් එයාවත් ගොඩක් මිස් වෙනවා. ඉතින් ළඟ නැති වුණාම පොඩි කාලේ ඉතින් එහෙම ඒජ් ගැප් එක තිබ්බට මේ හරියට ගහ ගන්නවා අපි. මම තමයි ගිහින් ගහන්නේ. අම්මගෙන් ගුටිත් කරන සමහර ලාවට මේ එහෙම තමයි. ඉතින් හරිම විනෝදෙන් එකට ගෙවන කාලය තමයි දිනත් එක තියෙන්නේ. ඉතින්
0: සුන්දර මතකයක්.
2: සුන්දර මතකයක්.
0: ඉතින් තිසරයේ තියෙනවද ප්‍රශ්නයක් අහන්න මේ දෙන්නේ?
3: ඔව් මං හිතුවා ඉතින් මේ සාමාන්‍යයෙන් මගේ පවුලෙත් මම ඇරුණා මට අක්කයි නංගි තමයි ඉන්නේ. ඒ නිසා මේ එහෙම පවුලෙ බාල මේ ගෑනු ළමයෙකුයි පවුලෙ වැඩිමල් ගෑනු ළමයෙකු එක්ක එහෙම එහෙම ගත කරපු අත්දැකීම් මටත් තියෙනවා. ඉතින් අපේ අක්කත් සාමාන්‍යයෙන් පවුලෙ ටිකක් වැඩිමලා විදිහට වගකීම් සහගතව වැඩ කරන කෙනෙක්. ඒ වගේ මට ඉතින් සාමාන්‍යයෙන් මගේ අක්කව මතක ටිකක් අර මේ ගෙදර සිද්ධ වෙන දේවල් අර අම්මලා තාත්තලට රිපෝට් කරන කියලා විදිහට මට සාමාන්‍ය වැඩිපුරම මතක අම්මලා තාත්තලා ආපු ගමන් මෙන්න මේ සාමාන්‍ය ඉතින් අර පවුල එකම පිරිමිය වීම නිසා මමත් අර බාලයා නෝනට දඟයි. ඒකට මේ බොහෝ වෙලාවට ඉතින් මගේ නම කියවෙනවා ඉතින් හවසට ගෙදර. ඉතින් ඊට පස්සේ නංගි ඒ වගේම අනිත් පැත්තට ඉතින් අර පවුලිය හැමෝගේම ආදරේ ලැබෙන එහෙම හුරතල් කෙනා විදිහට තමයි ඉතින් අපේ නංගිත් හිටියේ. ඉතින් මට මේ ඇත්තටම මේ හිතුණ දැන් මේ දැන් විශේෂයෙන්ම රූ සාමාන්‍ය කුඩා කාලයේදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණාම මම හිතන්නේ ලංකාවේ පාසල් අධ්‍යාපනය ටික ලැබලා ඊට පස්සේ ඉතින් මම එතනින් පටන් ගන්න, ඒ කියන්නේ එහෙම ලංකාවේ පාසල ඉඳලා මෙහෙට ආපුවාම ඒ වෙනසයි. ඊට පස්සේ එතන ඉඳලා මේ දැන් අධ්‍යාපනය ලබනවද රැකියාවක් කරනවද කියන කාරණා ගැන කතා කළොත්.
1: ඔව්, කලින් කිව්වාගේ මම මේ පාසල් අවුරුදු මේ කියන්නේ ග්‍රේඩ් 5 වෙනකන් ගිහින් ශිෂ්‍යත්වයක් කළා, පාස් වෙලා තමයි මෙහෙ ආවේ. ඉතින් මේ මෙහෙට ආවට පස්සේ මං හිතන්නේ මම තාම පොඩි හින්දා මට ලොකුවට අමාරු නැහැ. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව දරන් හිටියේ නැති වුණාට මං හිතන්නේ ටග් ගාලා මට පිකප් කරගන්න පුළුවන් වුණා පොඩි කාලෙන් ආපු හින්දා. ඊට පස්සේ මම ගියේ ස්කෝලේ තිබ්බේ පන්ති දෙකයි. ඒ අපේ පන්ති හරි කට්ටිය හරි ළඟ එක පන්තියක හිටියේ ළමයි 30ක් විතර. ඒතරි තියර හැමෝම හැම එක්කෙනාම දන්නවා. ඒගොල්ලෝ නිකන් මාව ඒගොල්ලන්ගේ වින්ග්ස් යට ගත්තා වගේ පොඩි නිකන් නංගි වගේ අරගෙන කට්ටිය මට හරි උදව් කරා. ඒ කියන්නේ මට මතකයි පොඩි කියන්නේ ආපුම දවස්වල මම නිකන් සයින් ලැන්ග්වේජ් වත් ඒ විදිහට තමයි කතා කරේ, එච්චරටවත් දන්නේ නැහැ. ඒ වුණාට මම හිතන්නේ මාසයක් වැඩි කල් ගියේ නැහැ ටග් ගාලා. ඒ කියන්නේ අර පොඩි හින්දා ටග් ගාලා මට මේ අල්ල ගන්න පුළුවන් වුණා. ඉතින් මම ප්‍රයිමරි ගියේ ජීබංග් ස්ටේට් ස්කූල්, ඊට පස්සේ හයි ස්කූල් ගියේ කෙඩ්රන්. කෙඩ්රන් ගිහිනුත් කෙඩ්රන් හරිම ලස්සන ස්කෝලයක්. ඒක හරි මල්ටි කල්චරල් ඩයිවර්ස් හින්දා ගොඩාක් එක එක රටවල් වලින් ආපු ළමයි මට හොයාගන්න හම්බුණා. හොඳ මගේ යාළුවෝ වෙන්නේ එහෙම මේ පිට රටවල් වලින් ආපු අය. ඉතින් ඊට පස්සේ
0: කොහොමද වෙනස දැනුනේ ලංකාවේ දැන් එකම කල්චර් එකේ ඉඳලා මල්ටිකල්චරල් වෙනකොට?
1: ඔව්, ඒ කියන්නේ මං හිතන්නේ මල්ටිකල්චරල් වෙනකොට අතන මට වෙනස දැනුනේ මම ලංකාවේ මේ ඒක කියන්නේ ගෙහන ළමයි ඉන්න ස්කෝල් එක විතරයි. ඒතර මෙහෙට ආවට පස්සේ මික්ස් ස්කෝලයක් වුණාම මට එකපාරට මේක තේරුණා නිකන් තේරෙන්නේ නැහැ වගේ පළවෙනි දවස් දෙකේ කොහොමද එහෙම ඉන්නේ කියලා. හැබැයි මේ
0: පිරිමි ළමයි අලුත්.
1: ඔව්, ඒ කියන්නේ ඊට පස්සෙ මම දන්නතරමින් අර කියන්නේ ඒගොල්ලෝ හරි ෆ්‍රී පොඩි කාලේ උනත් හරි හරි දඟයි කියන මට එහෙම එච්චර දෙයක් දැකලා නැහැ ලංකාවේදී. ඒ වුණාට එහෙම මට හිතන්නේ මට ඒක ලේසි වුණා එහෙම මල්ටි කල්චරල් තිබ්බහම. ඒ කියන්නේ දැන් ඒතර මං විතරනේ නෙමෙයි අර කොන් වෙනා වගේ එහෙම තේරුන්නේ නැහැ කවදාවත්. දැන් ඉතින් මගේ යාළුවොත් ඔය පිටරල් වලින් ආමිත් අපිට අර මං හිතන්නේ අර නියම් වෙස්ටර්න් කෙනෙකුට වඩා අපිට ඒ මාත්‍රිකා හරි එකයි. කියන්නේ අම්මා බයිනව නම් එයාටත් ඒක අර ඒ වගේ දේවල්ට අපි සිමිලාරිටිස් කියන්නේ අම්මයින් කුටි කනෝ නම් ඒගොල්ලොත් එහෙම ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ හින්දා මට හරි ලේසි වුණා. මට එහෙම මේ ගොඩක් ඒ තැන්වලින් මට හරිම මං හිතන්නේ යාළුවොත් එක්ක හරියට දේවල් ඒ වහින්ද හොඳ වුණා. මේ ඔවිතින් ඊට පස්සේ ඉස්කෝලේ ගියාට පස්සේ යුනිවර්සිටි ගියා. මං QUT ගියේ මගේ මේ හයි එජුකේෂන්ස් ගන්න. මම ඇත්තට මේ රීසන්ට්ලි ග්‍රැජුවේට් වුණේ මගේ ග්‍රැජුවේෂන් තිබ්බේ ජුලයි. මම කළේ මේ ඩබල් ඩිග්‍රියක් කන්ස්ට්‍රක්ෂන් මැනේජ්මන්ට් ආකිටෙක්චර්. ඉතින් ඒක දැන් ඉවර වෙලා මම ඒක ඉවර වෙන්න කලින් මම ඇත්තටම කැඩට්ෂිප් එකක් කරා. මම දැන් කැඩට්ෂිප් එකක් කරා අවුරුදු 4ක් විතරදී. මං ඉන්නේ ඉන්ඩස්ට්‍රි මං කන්ස්ට්‍රක්ෂන් වැඩ කරන හින්දා ගොඩක් දුරට කට්ටිය යුනියද්දිම කැඩට්ෂිප් එකක් කරනවා. එතකොට ඔයාලා අර ග්‍රැජුවේට් වුණාම ඔයාලට එක්ස්පීරියන්සස් තියෙනවා. එතකොට ඔයාලට ආයෙත් ඉදිරියට යන්න. ඒ හින්දා මට හොඳ කම්පනියක් හම්බුණා. අපේ කම්පනිය අපේ ඩිග්‍රියට ගෙව්වා. ඒ හින්දා මේ ඉන්ටර්න්ෂිප් ඒකට ගෙව්වා. ඉතින් මට ඒ වගේ මේ හොඳ ඔපචුනිටිස් හම්බුණා මගේ මේ ඩිග්‍රියනුයි මගේ පාසල් කාලෙනුයි.
3: ඉතින් අපි අමෝ දෙසට යමුණුත් අමෝ මහිතනේ ලංකාවේ පාසල් අධ්‍යාපනය ඉවර කරලා තමයි ඔස්ට්‍රේලියාවට එන්නේ. ඉතින් ලංකාවේ අධ්‍යාපනය ලැබුවේ කොහෙද? ඒ වගේම දැන් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන්නේ මොනවද කොහෙද කියලා අපි පොඩ්ඩක් කතා කරමු.
2: අතර මම පාසල් යන්නේ මහනුවර මහමය බාලික විද්‍යාලයට. මම පොඩි කාලේ ඉඳන් ගියේ ඒ ඉස්කෝලෙට. ඉතින් ඉස්කෝලේ යන කාලේ තමයි ගොඩාක් බාහිර දේවල් කරා, නර්තනය, ඊට පස්සේ අනවුන්සිං, ඩබ්බිං. එතකොට මම ගර්ල් ගයිඩින් කරා පොඩි කාලේ ඉඳන්ම. මම ප්‍රෙසිඩන්ට් ගයිඩ් කෙනෙක්. ඉතින් එහෙම තමයි ඉස්කෝල කාලේ ගෙවුනේ. මෙහෙට මම එන්නේ, මං කලින් කිව්ව ගවර තුන හමාරකට විතර කලින් මගේ බැචලර්ස් ඩිග්‍රීකට මම ස්ටඩි කරේ QUT එකේ. මම ස්ටඩි කරේ බැචලර් ඔෆ් බිස්නස් ඉන් හියුමන් රිසෝස් මැනේජ්මන්ට්. රූවාගේ මාත් මාස දෙක තුන කලින් මම ග්‍රැජුවේට් වුණේ. දැන් නම් ඇත්තට මම වැඩ කරන්නේ මෙඩිකල් රිසෙප්ෂනිස් කෙනෙක් විදිහට. මගේ බලාපොරොත්තු තමයි HR සයිඩ් එකට ගිහින් මගේ ස්කිල්ස් ඩෙවලොප් කරගන්න එක.
0: අමෝට කොහොමද දැන් මේ රූට් නම් පොඩි කාලේ ගර්ල්ස් ස්කූල් එකකට ගිහිල්ලා ඊට පස්සේ එයා ට්‍රාන්ස්ෂන් එකක් ගත්තා මෙහෙට ඇවිල්ලා බොයිස්ටත් එක එකතු වෙලා ඉන්න සොසයිටි එකකට. අමෝ ඇත්තටම මේ ගර්ල්ස් ස්කූල් එකකට විතරයි ගියේ. කොහොමද ඒ අත්දැකීම?
2: ඔව්, ඒක ඇත්තටම මෙහෙට ආවට පස්සේ මට ගොඩක් දැනුනේ. මොකද පොඩි කාලේ ඉඳන්ම අපි අමතර පන්ති ගිහිල්ලා කියන බොයිස්ලා වගේ හම්බුණාට ගොඩක්ම හිටියේ ගර්ල්ස්ලත් එක්ක. මෙහෙට හැම තමයි එක බොයිස්ලත් ඉන්ටරැක්ට් කරන්න, කියන්නේ ගෲප් අසයින්මන්ට්ස් ප්‍රසන්ටේෂන් වගේ කරන්න, කියන්නේ එක ළඟට වෙලා ඉන්ටරැක්ට් කරන්න හම්බුනේ මෙහෙවට පස්සේ. ඒක ඇත්තටම වෙනස්
0: දෙයක්. මමත් ඒ වගේම මේ බෑග්‍රවුන්ඩ් එකක හිටියේ. එතකොට ටිකක් අමුතුයි කියලා මට හිතුණා. මේ ඔයාලත් එහෙමම දැනුණාද?
2: එහෙම තමයි මුලදී. මොකද යන් අර පොඩි කාලේ අපිට නිකන් හිතුනේ අය කඩිනා වෙනම කට්ටියක් අපි යන් ගර්ල්ස්ලා විතරයි එකට ඉන්නේ කියලා. ඒත් අර එකට වැඩක් කරන්න ගත්තාම තේරුණේ ඉතින් ඒ කට්ටියත් අපි වගේම ඉතින් එකට වැඩ කරන්න පුළුවන් කට්ටිය කියලා.
0: අපේ ඊළඟ සෙෂන් එකට යන්න කලින් මීළඟ ගීතයට යොමුලා යමු නේද තිසරයි?
3: ඔව්, එහෙනම් අපි අනුග්‍රහක දැන්වීමකුත් එක්කම අපි ඊළඟ ගීතයට සවන් දෙමු.
4: Have you trained as a teacher overseas and want to teach in Queensland? This is your opportunity to turn your experience into a rewarding career. Join QUT's free online information session and discover the pathways to teacher registration, qualification assessment, and further study. Learn about teaching opportunities in Queensland, hear expert advice, and get your questions answered. Whether you're ready to teach now or planning your next step, this session will help you move forward with confidence. You can join these sessions on either the 12th or the 19th of October from 6:30 p.m. to 7:30 p.m. via Zoom. For more information, contact Amrita at 0466 376 199. Station sponsor.

0: ඉතින් මේ අපි ඒ දැන් අපි වාදනය කරපු ගීතය අපි සාමාන්‍ය වැඩසටහනක් කරනකොට අපි මේ වැඩසටහනට එන විශේෂයෙන් එන ආරාධිතයන්ට අපි කියනවා ඔවුන් කැමති ගීතයක් තෝරගෙන එන්නත් කියලා. ඉතින් මේ රූ තෝරගත්ත ගීතය තමයි මේ වනසිව්පාවුන් කියන ගීතය. ඉතින් මට ඇත්තටම ඒ ගීතය තෝරගත්තාම පොඩි අපි කියන්නේ විමතියක් සර්ප්‍රයිස් එකකුත් ආවා. මොකද මේ සාමාන්‍යයෙන් මේ ගීතය දැන් අවුරුදු 40කට එහා 1983 තමයි මට මතක හැටියට රේඛා කියන මේ ටෙලි නාට්‍යයේ චන්ද්‍රලේඛා පෙරේරා එහි රංගපාමින් ගායනා කරන ගීතයක්. ඉතින් මට ඇත්තටම හිතුණා රූගෙන් අහන්න මේ ගීතයට කොහොමද කැමති වුණේ, ඇයි මේ ගීතය අද වැඩසටහනට තෝරගත්තේ කියලා.
1: ඔව් ඇත්තනම කියන්න මට සිංහල සින්දුවක් කියන්න කිව්වහම මේ ප්‍රෝග්‍රෑම් එකේ මට පළවෙනියටම මතකයට ආවේ මේ සින්දුව. ඉතින් මේක මං අහන්නේ මම හිතන අපේ නංගිත් එක්ක. මේ මං හිතන්නේ අපි අහන පළවෙනි සින්දුවක් චන්ද්‍රලේඛා මහත්මිය කියන එක. අපි දෙන්නම හරි ආස වුණා ඒකේ තේරුමට, ඒකේ මං හිතන්නේ මියුසික් එකේ ඒක ටියුන් එකට එහෙම අපි හරි ආස. ඒ හින්දා තමයි මං හිතන්නේ මේ මේක මට අර සිංහල සින්දුවක් කියපු ගමන් මතක් වෙන්නත් හේතුව. ඉතින් ඒ හින්දා තමයි අපි මම නම් හිතුවේ මේ සින්දුව හොඳයි කියලා.
0: ඔව් ඉතින් මට හිතෙන්නේ අර ලංකාවේ එක ස්වර්ණමය යුගයක බිහි වෙච්ච ඉතාම මේ ජනප්‍රිය ගීතයක් චන්ද්‍රලේඛා පෙරේරා ගායනය. ඒ වගේම අද පද රචනයේ සුනිල් ආරිරත්න, සංගීතය රෝහණ වීරසිංහ. ඉතින් මං හිතන්නේ මදු ලෑස්ති වෙලා ඉන්නවද අපි වැඩසටහනේ ප්‍රධාන අංගය වෙත යන්න. මේ වැඩසටහනින් භාගිකුත්
2: මට අහන්න හිතන පොඩි ප්‍රශ්නයක් හැමෝගෙම හිතන්න, ඔයා අද නිදාගෙන හෙට උදේ නැගිටිනකොට ඔයා වෙන කෙනෙක් වෙලා ඇහැරෙනවා. ඒ කියන්නේ අපි අලුත් කෙනෙක් විදිහට නැගිටිනවා කියන්නේ අපි ඇත්තටම දැන් මේ ජීවත් වෙන ජීවිතය අපි ගත කරන්නේ අපි කැමති ජීවිතයමද? මට පොඩි ප්‍රශ්නයක් ඒක. ඉතින් ඔයා වෙනස් කෙනෙක් විදිහට නැගිටිනවා නම් ඔයා වෙන්න කැමති කොයි වගේ කෙනෙක්ද? ඒ ඇයි කියලා පොඩ්ඩක් හිතන්න පොඩි අවස්ථාවක් ගන්න ඕනේ කියලා මට මේ වැඩසටහනේ හිතුණා.
0: ඔව් මං හිතන්නේ මදු කියන්නේ සාමාන්‍යයෙන් අර අපි කාලයක් තිස්සේ අපේ හිතේ එකතු කරගෙන තියෙන අපේ හීන, එහෙම නැත්නම් අපි මෙන්න මේ වගේ කෙනෙක් වෙනවා කියලා අපි පොඩි කාලේ ඉඳලම සමහරලාට අපි හිතේ යම් කිසි දැනුවත් හෝ නොදැනුවත්ව අපේ හිතේ ඇති කරගෙන තියෙන ඒ වගේ අදහස් එක්ක මේ හදිසියෙන් මේක එක රැයක් ඇතුළත අපිට වෙනස් වෙලා ඒ චරිතයට අපිට එන්න පුළුවන් නම් අපි කොයි වගේ කෙනෙක් වෙයිද කියන ප්‍රශ්නේ නේද මං හිතන්නේ මතු අහන්නේ.
2: ඔව් අත්තම තිසරයි. ඉතින් මං ඒ ප්‍රශ්නේ හැමම තිසරයිගෙන් අහුවොත් තිසරයට මොකද දෙන්න තියෙන උත්තරේ?
0: මට දැන් මුලින්ම කියන්න හිතෙන ඉතින් මේ ආරාධිතිය දෙන්නෙක් ඉදි මගෙන් ඒ ප්‍රශ්නේ අහපේක. නමුත් ඉතින් මං එහෙම උත්තර දෙන්න අපි සමහරලාට මට හිතෙලා තියෙනවා දැන් අපි මේ පොඩි කාලේ අපේ සමාජය ඇතුළේදී මේ අපිට කියන අපි නොදැනුවත්වම මේ සමාජයෙන් සීමා පැනවෙනවා. ඒ කියන්නේ දැන් ඒක මේ කවුරුත් හිතලා කරන දෙයකට වැඩිය දැන් ලංකාවේ අපි ඉගෙන ගන්න කාලේදී මේ පාසල් ජීවිතයේ සාර්ථකත්වය කියලා සාමාන්‍යයෙන් සැලකුණේ පාසලෙන් මේ විශ්වවිද්‍යාලයට පිවිසීම සහ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ලෝකයේ නීතිඥවරයෙක් ඒ වගේ එහෙම දේවල් කීප ඉතාම කීප මේ
2: සීමිත ප්‍රමාණයක් අපිට තිබුණා.
0: රැකියාවල් සීමිත ප්‍රමාණයකට ඒවා තමයි කියන්නේ පොඩි කාලේ හීන විදිහට කියන්නේ අපේ ඔළුවට ඇතුල් වෙන්නේ. කියන්නේ පොඩි කාලේ කෙනෙක් අහන්නේ දැන් පුතා ලොකු වුණාම දොස්තර කෙනෙක්ද වෙන්නේ, ඉංජිනේරුවෙක්ද වෙන්නේ, ඒ වගේ එහෙම අහපුවාම අපිට හිතෙන්නේ මෙන්න මේ ටික විතරයි වෙන්න පුළුවන් අපිට කියලා. එතකොට අපි නොදැනුවත්වම අපේ ලෝකයේ අර ඒ රැකියා ටිකකට සීමා කරගන්නවා අපි දන්නේම නැතුව. මොකද ඒ දැන් ඒක කාටවත් ඒක වැරද්ද පටවන්න බෑ. ඒ කියන්නේ ඒ කාලවකවානු අනුව සමාජයේ ඉහළ කියන්නේ හොඳ ආර්ථික ස්ථාවරයක් එක්ක සහ පිළිගැනීමක් එක්ක කරන්න පුළුවන් රැකියා කීපේ ඒක තමයි. ඉතින් නමුත් අවාසනාවන්ත විදිහට වෙන්නේ අර සමහර වෙලාවට ඔය ඇතුළේදී අපි පොඩි කාලේ අපිම දැකලා කියවලා අපි කැමැත්තක් ඇති කරගෙන හිටිය දේවල් අපි හිතා ගන්නවා මේ මම එහෙම කැමැත්ත තිබුණාට ඒක කරලා වැඩක් නැහැ. මොකද මම වෙන්න ඕන එක්ක ඉංජිනේරුවෙක්, එහෙම නැත්නම් දොස්තර කෙනෙක්, එහෙම නැත්නම් නීතිඥයෙක්. මම මේ අනිත් දේවල් ගැන මම කැමැත්ත ඇති කරගෙන හිටියට හිතන්නකෝ දැන් කෙනෙක් ලියන්න කැමති, එහෙම නැත්නම් සින්දු කියන්න, රඟපාන්න, ඒ වගේ දේවල් වලට කැමති වුණාට අපි නොදැනුවත්වම අපිට හිතෙන්න ගන්නවා ඒක මේ අපි නිකන් ඉන්න වෙලාවට කරන දෙයක් විතරයි, අපිට ඒක කවදාවත් අපේ මේ කියන්නේ අපේ ජීවිතයේ ප්‍රධාන මේ අපි කරන දේ බවට පත් කරගන්නට බෑ කියලා. ඉතින් මගේ ওই වගේ එහෙම මම පොඩි කාලේ ඉඳලම ඉතාම දැඩිව කැමති මේකක් තමයි මේ චිත්‍රපට කියන්නේ. කියන්නේ මම හොය චිත්‍රපටවල තියෙන තාක්ෂණික පැත්ත ගැන තමයි මම පොඩි කාලේ ඉඳලම බොහෝ වෙලාවට චිත්‍රපටයක් රූපහානින් නර්මන කොටත් ඒ රූප රාමුවක් ගන්න ඒ තියෙන රූප රාමුව තියෙන ආකාරයේ කැමරාවක් අර සූම් කරනවා සූම් අවුට් කරනවා ඒ වගේ දේවල් ගම අර සමහරවිට කැමරා එක මූව වෙන විදිහ එහෙම දේවල් තමයි මගේ හැට හැම වෙලෙම
2: يعني ඒක ඔව්
0: ටෙක්නිකල් වගේම. හැබැයි මට සමහරවිට ඒ කියන දෙබස්සේ කතාවත් මම ඒව අහලා මම හිතා ගන්නවා මේක මේ මීට වැඩිය හොඳයි මෙන්න මෙහෙම දෙවසක් තිබ්බනම් එහෙම නැතුව මෙන්න මේ මේ කතාව මේ පැත්තට ගියා නම් හොඳයි ඒ වගේ එහෙම කියන්නේ මම ඔළුවෙන් ගොඩ නගා ගන්න දෙයක් තුන. ඒ කියන්නේ මම මේ කියන්න හදන්නේ මම දන්නේම නැතුව ලොකු අවබෝධයක් නැතුව මම මේ සාමාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් කරන දේවල් තමයි මම මේ ඔළුවෙන් කල්පනා කරලා එහෙම කැමැත්තක් ඇති කරගෙන තියෙන්නේ. ඉතින් යම් කිසි වයසකට එනකොට මට තේරෙනවා මේ මගේ කැමැත්ත තියෙන එකට කියලා. නමුත් අර පොඩි කාලේ ඉඳලම අපිට අර ඔළුවට දාලා තියෙන ඒ වැටිලා සමාජයෙන් හැමදේම වැටිලා තියෙන මේක නිසා සහ මේ අර අපි කියන්නේ අර යම් කිසි අධ්‍යාපනයටත් පොඩි දක්ෂකමක් තියෙන කෙනෙක් වුණාම අපිට ඒ තෝරා ගැනීම ඉඩ ලැබෙන්නේම නැහැ. සමහරවිට අධ්‍යාපනයේ පැත්තට අපේ කිසිම දක්ෂතාවයක් නැත්නම් අපිට අපිව දෙමව්පියෝ ටිකක් කියන ආව කැමති දෙයක් කරගන්න කියලා. නැවත අධ්‍යාපනයේ පොඩි දක්ෂතාවයක් පෙන්වුම් කරනකොට අපිට ඒකෙන් අපිට පිට යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ශිෂ්‍යත්වයෙන් පාස් වුණාම අපි හොඳට ඕල් ලෙවල් කරන්න ඕනේ. හොඳට ඕල් ලෙවල් පාස් වුණාම හොඳට ඒ ලෙවල් කරන්න ඕනේ. විශ්වවිද්‍යාලය යන්න ඕනේ. ඉතින් මමත් ඒ අර හැමෝටම යන්න සිද්ධ වෙච්ච මාර්ගයේ ගිහිල්ලා ආවා. ඉතින් මට අද දවසේ වුණත් ඉතින් ඇත්තටම හැරිලා බලනකොට අදට වුණත් මම චිත්‍රපට කියන්නේ මම ඉතාම ආසාවෙන් ඕන වෙලාවක මට සාමාන්‍ය මම කියන්නේ දවසේට පැය 24න් සාමාන්‍ය පැය 20ක් විතර වුණත් ඉඳගෙන චිත්‍රපටි බලන්න පුළුවන් එකකට පස්සේ එකක් විදියට. ඉතින් ඒ කැමැත්ත තාම තියෙනවා. මේ හෙට උදේ හැරෙන්න පුළුවන් වුණත් ඉතින් මම කැමති චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විදියට හැරෙන්න.
2: හරි, තිසරයි අධ්‍යක්ෂකවරයෙක් වෙනකොට මේ මං කැමති රූගෙන් අහන්න. ඇත්තට මේ මාත්‍රකාවේ මූල බීජයත් මේ රූම තමයි. මේ අපි කතාබහ කරනකොට මේ වැඩසටහනේ මාත්‍රකාව මොකද්ද කියලා රූගේ අදහසක් තමයි මේ අපි මේ සාකච්ඡා කරන්නේ ඇත්තටම. ඉතින් රූ කියන්න බලන්න මේ ඔයා හෙට උදේ නැගිටින්න කැමති කවුරු වගේ?
1: ඔව් අත්තනු යන මේක ගැන මම හිතද්දි මට තිබ්බ හිතන්නේ 3-4 කෙනෙක් දෙන් විදිහට ඇහැරෙන්න පුළුවන් නම් දවස්
2: එක්කෙනෙක් නෙවෙයි
1: පැයකට එක්කෙනෙක් ගන්න වගේ පුළුවන් නම් ඒ වෙනස් චරිත බලන්න. හැබැයි මං හිතන්නේ ඒ ඔක්කගෙම මට මං කැමතිම කෙනෙක් විදිහට මට ඇහැරෙන්න පුළුවන් මං හරි කැමති පයිලට් කෙනෙක් විදිහට. වෙන කියන්නේ මාත් හරි පොඩි කාලේ තිබ්බ කැමැත්තක් පයිලට් කෙනෙක් විදිහට මේ කවදා හරි දවසක රැකියාවක් කරන්න. ඒත් ඉතින් දැන් මං පයිලට් කෙනෙක් නෙවෙයි. මං හිතනවා මේ මං ඒකේ කැමති මට හිතන දෙයක් තමයි ෆ්‍රීඩම්. මට පයිලට් කෙනෙක් හිතුවාම ඒ රැකියාව ගැන හිතුවාම මට හිතෙන්නේ ෆ්‍රීඩම් කියන්නේ. කියන්නේ මට ඕන තැනක යන්න පුළුවන්. අන්න ඒක දැන් කියන්නේ ඇත්තරම කියන්නේ ඉතින් මට ඕන තැනක පයිලට් කෙනෙක් කියලා යන්න බෑ. ඒ වුණාට ඒ ඔපර්චුනිටි එක තිබ්බොත් ඉතින් ඉතා වටිනවා. ඉතින් ඉරබම්ම හරි කැමති ට්‍රැවල් කරන්න. මේ මට එහින්ද මම හිතන්නේ තමයි මේ පයිලට් කෙනෙක් කියන එක මට හරි මම මෙච්චර කැමති. ඉතින් කවදා හරි දවසක ඔපර්චුනිටි එක තියෙනවා නම් මං ඉතා කැමති. හැබැයි හෙට උදේට නැගිටලා පයිලට් නෑ ඒක ඊට වඩා හොඳයි. ඉතින් වැඩි කලින් ඩෝන්ඩර්
2: නෑ. හරි, දැන් අපි අහමු මේ අමෝගෙන් හෙට උදේ නැගිටිනකොට කවුරු වෙලා ඉන්නද කැමති?
3: ඇත්තට මේ ප්‍රශ්නේ මුලින්ම මතු ආදි මට නම් හිතුනේ සල්ලි තියෙන කෙනෙක් වෙන්න පුළුවන් හොඳයි කියලා. මට ඕනම දෙයක් කරන්න පුළුවන් වෙන්න, ට්‍රැවල් කරන්න, ආස දේවල් ගන්න, එහෙම උනත් හොඳයි කියලා තමයි ඉස්සලා මට හිතුනේ. හැබැයි ටිකක් ගැම්බුරින් හිතුවොත් මට හිතෙන්නේ දවසකට හරි මට වඩා සම්පූර්ණ වෙනස් ජීවිතයක් ගත කරන්න හම්බුණොත් ඒක හොඳයි කියලා. මොකද අපි හැමෝම ජීවත් වෙන කේක අත්දැකීම් එක්ක. උදාහරණයක් විදිහට මම ආසයි ලෝක රටේ ට්‍රැව කරන්න එක එක රටවලට යන්න ඒ කල්චර්ස් වල එක්ස්පීරියන්ස් කරන්න අලුත් කැම වර්ග ට්‍රයි කරන්න ඒ එකෙක් විදිහ මිනිස්සුන් හම්බෙන්න ඒ වගේ අපිට ගොඩක් දේ ඉගෙන ගන්නත් පුළුවන් ට්‍රැවල් කරන එකෙන් ඒ වගේ හැම හැමදාම ට්‍රැවල් කරන කෙනෙක් වගේ ඉන්න පුළුවන් නම් ගොඩක් කැමතියි ඒ අතරේ මම කැමතියි මම ස්විට්සර්ලන්ඩ් තමයි මගේ ඩ්‍රීම් ලිස්ට් කන්ට්‍රි එක එහෙ ඉපදිලා ඒ ලස්සන හිම කඳු අස්සේ ඒ ලේක්ස් අස්සේ නාද
2: ජීවත් වෙන්න
3: පුළුවන් නම් අර කඳු දිගේ දුව දුවා හරිම පීස්ෆුල් විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් මං හිතන අතරම මට සතුට හිතයි කියලා
0: ඔව් ඉතින් මං හිතන්නේ අර මේ ස්විස්සර්ලන්තේ ඉපදුනා නම් අමෝට ටිකක් අර සර්නේ මෙහෙම ටිකක් ලංකාවේ වගේ දිග සර්නේ මෙහෙම නේද
2: සාමාන්‍යයෙන්
0: ඉතින් මේ අපෙන් මේ අමාරු ප්‍රශ්න අහලා අපිට මදු එහෙම මේ ප්‍රශ්නෙට උත්තර නොදියන්න දෙන්න විදියක් නැහැනේ ඔව් ඉතින් මදු කොහොමද හිට උදේ හැරෙන්න කැමති
2: මං ඇත්තටම කැමති මේ ටිකක් ප්‍රසිද්ධ ගායිකාවක් විදිහට හිට උදේට නැගිටින්න හැබැයි මේ මං එහෙම තමයි කල්පනා කරේ මුලින්.
0: හැබැයි ඉතින් දැන් සාමාන්‍යයෙන් මදු මේ අපේ ප්‍රජාව ඇතුළේ ටිකක් ගායකාවක් විදිහට ප්‍රසිද්ධයි තියෙනවා.
2: මං කියන්නේ ඊටත් වඩා ප්‍රසිද්ධ. මේ හැබැයි ඒක ගැන හිතලා බලනකොට මටම හිතුණා මේ ඒක එසේ මෙසේ ලේසි පහසු කාර්යයක් නෙවෙයි. එහින්දා ත්‍යාගයක ගැන දෙපාරක් හිතන්නත් වෙනවා කියලා.
0: ඉතින් මේ හිත උදේ හැරෙනකොට එහෙම වෙලා තියෙනවා නම් ඉතින් එච්චර හිතන්න දෙයක්
2: නෑ.
0: ඉතින් අපි අර දැන් අපි රූ තෝරගත්ත ගීතය ගැන කතා කළා. ඉතින් අපි අමෝ තෝරගත්ත ගීතයත් අපි අහමු. ඇයි මේ ගීතය තෝරගත්ත කියලා. අපි අමෝගේ තෝරගත්ත ගීතය තමයි ඊළඟට වාදනය කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඈත ඉසව්වේ කියන ගීතය දනිත්‍රි.
3: ඔව් ඇත්තටම මේ ගීතනම හරිම අසසින්දුවක්. මේකේ මෙලඩික වගේම මේකේ දැනෙන හැඟීමත් හරිම විශේෂයි කියලා මට හිතෙනවා. අර සමහර ගීත තියෙනවනේ අපි නිකන් අහගෙන ඉද්දිත් අපිට නිකන් හරිම අමුතු හැඟීමක් එන්නේ. මේ සින්දුවත් මට ඒ වගේ අහදී අර පොඩි දුකක් වගේම ලස්සන හැඟීමක් එනවා. අර හරිම calm feeling යත මට මේ සින්දුව අහද්දී දැනෙන්නේ. ඒ හින්දා මම මේ සින්දුව තෝරගත්තේ.
0: අර එහෙමනම් අපි ගීතයට යමු.

0: අපි මෙච්චර වෙලා ටික මනක් කල්පිත ලෝකයකනේ, එකනේ ලෝකයක් ගැනන අපි කතා කර කර හිටිය, ගැන හෙට උදේ අපි වෙන කෙනෙක් වෙලා හැරුණොත් කොහොමද කියලා. හැබැයි අපි අපිට ඇත්ත ජීවිතේ එහෙම වෙන්න විදියක් නැහැනේ. හින්දා අපි දැන් බලමු අපි දැන් ඉන්න කෙනා, එකනේ අපේ දැන් ඉන්න ජීවිතේ කොහොමද එක ස්ටෙප් එකක් හරි ඉස්සරහට ගන්න, දියුණු කරගන්න අපි මොනවද කරන්න ඕනේ දේවල් ගැන.
1: ඒ කියන්නේ මේ හෙට හැරෙනකොට නෙමෙයි, තව ටිකක් කාලෙකින් හැරෙනකොට, හැරෙනකොටවත් අඩුව ගානේ අපිට කැමති කෙනා වෙලා
0: ඉන්නකොට.
1: ඕ ඒකට ඒ කිට්ටුවට හරිය එන්න පුළුවන් විදියක් නේද? ඔව්.
0: අපි අමෝගෙන් අහමු, අමෝ මොනවද ඒ වෙනුවෙන් කරන්න දේවල් කියලා.
2: ඔව් මං හිතන්නේ අපිට අපිව දියුණු කරගන්න නම් ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි කලින් කිව්ව වගේ එක ඔත් මැදෝ කිව්ව වගේ එක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට හිතෙන අපි මුලින්ම අඳුන ගන්න ඕනේ අපිට ඕන මොනවද, අපි ජීවිතේ මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන දේවල් අපි අඳුන ගන්න ඕනේ. මොකද සමහර වෙලාවට අපි හඹාගෙන යන්නේ මට හිතෙන අපිට ඇත්තටම ඕන දේවල් නෙමෙයි, අනිත් අය සාර්ථකයි කියලා දකින දේවල්. කියන්නේ තව කෙනෙක් මේක කරන දැක්කම ආනේ
0: මට ඒක කරන්න try කරනවා.
2: ඒක කරන්න try කරනවා. ඉතින් මම හිතන්නේ අපි ඉස්සලාම අඳුන ගන්න ඕනේ අපිට ජීවිතේ මොනවද ඕනේ, අපේ අර මොකද්ද කියන්නේ පර්පස් එක අඳුන ගන්න ඕනේ. ඒ පර්පස් එක වෙනුවෙන් අපිට ඊපස්ස ගන්න පුළුවන්. ඉතින් පුංචි පුංචි පියවර උදාහරණයක් විදිහට, ඉතින් අපි කරියකින් ඉස්සරහට යනවා නම් අපි අලුත් දේවල් ඉගෙන ගන්න, අපේ ස්කිල්ස් දිනු කර ගන්න පුළුවන්. ඒ වගේම දැන් මම කලින් කිව්වා වගේ මට ස්විට්සර්ලන්ඩ් යන්න ඕන නම් ඒ වෙනුවෙන් මම ඉතින් ප්ලෑන් කරන්න ඕනේ. කියන්නේ සල්ලි තුර කරනවා නම් එහෙම ඒ වගේ විදිහට ප්ලෑන් කරන්න ඕනේ. ඉතින් මං හිතන්නේ හීනයක් තියෙනක විතරක් එහෙම තිබිලා මදි. ඒ හීනේ අපිට හීන තියෙනවා නම් ඒක සබෑ කරගන්න දෙයක් කරන්න පුළුවන් නම් ඒක අද ඉඳන්ම කරන්න පුළුවන්.

0: කරන්න කියලා තමයි මම හිතන්නේ.
1: පොඩි පොඩි ස්ටෙප්ස් තියලා ඉස්සරහට යන්න කියලා තමයි මම කියන්නේ. අපි රූගෙන් අහලා බලමු දැන් ඉන්න රූට මොනවද කියන්න තියෙන්නේ අනාගතේ රූ වෙනුවෙන්.
0: මං හිතන්නේ දැන් ඉන්න රූට මට කියන්න තියෙන්නේ back yourself.
1: Okay.
0: මං හිතන්නේ එක්ක මගේ ඉන්ඩස්ට්‍රිය වෙන්න පුළුවන්. මට හිතන්නේ ඒක තමයි ඒක ඕවා. මම හිතන්නේ අත්‍තරම ඉන්ඩස්ට්‍රිය ලොකු අදාළතාවයක් නැහැ. මම හිතන්නේ ඕන කෙනෙකුට backing yourself.
1: රූගේ background එකත් එක්ක හරි strong character එකක් build up වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. රූගේ work life එකත් එක්ක මට හිතෙනවා.
0: මට හිතෙනවා ඉතින් මේ මං කියන්නේ back yourself කියන එක හරි important. තන අනුවනේ කියන වට ඔයා ගැන විශ්වාසයක් තියෙන්න ඕන. මං ඉතින් හිතනවා ඉදිරි ජීවිතේටත් මම පොඩි හෝ step එකකින් step එකකින් මේ කියන්නේ learning to back myself ඒක හරි important. ඒ වගේම end end මං හිතන්නේ මං confidence තියෙන්න ඕන. මං විශ්වාස කරන එක හරි important. ඉතින් ඒ වගේ පොඩි පොඩි දේවල් මම දැම්ම ඉගෙන ගත්තොත් මං විශ්වාස කරනවා මගේ ඉදිරි ජීවිතේට ගොඩක් ඒක උදව් කරනවා. ඉතින් මේ I hope my future self is proud.
2: Nice. Then mom
1: can sit again up your home way prashne.
2: Oh, madu gen han haduwe. Mom madu gen prashne hala inne ඊට පස්සේ මම හිතන්නේ මම එන්නම් මගේ උත්තරයට.
1: ඇත්තටම මේ මගේ ගැන කතා කරොත් මට තියෙන ලොකු يعني skill set එකක් يعني develop කරගන්න ඕනේ මම තව. එවෙනුවෙන් දැන් පොඩි පොඩි ස්ටෙප්ස් තියාගෙන යන ගමන් තියෙන්නේ. පළවෙනි දේ මට ගොඩක් වෙලාවට මේ කමියුනිකේෂන් ස්කිල්ස් කියන එක මගේ හරි අඩුවෙන්ම තිබ්බ එකක්. මං මේ රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස් කරන්න එන්න හේතුවත් මට ඒක ඩිවලප් කරගන්න ඕනේ නිසාමයි. ඉතින් ඒ වගේ පොඩි පොඩි දේවල් මම කරන්න ට්‍රයි කරනවා මගේ future self එක වෙනුවෙන්. ඉතින් එහෙම තමයි තිසරයි.
2: ඔව් දැන් ඔය මට හිතුණා දැන් අමෝ අර අමෝට හෙට නැගිටිනකොට වෙන්න ඕන චරිතය තව ටික කාලෙකින් achieve කරගන්න පුළුවන් විදිහක් ගැන කිව්වා. මටත් තියෙනවා දැන් මේ ලෝකයේ දැන් තාක්ෂණයේ ඉදිරියට යෑමත් එක්කම මේ මට පහුගිය දවස්වල මම පහුගිය අවුරුදු දෙක වගේ කාලෙ ගත්තාම මේ චිත්‍රපටියක් නිෂ්පාදනය කරනවා කියන්නේ අපි අර කලින් දන්න විදිහම නෙමෙයි. තාම අර ඒකේ අපි කියන්නේ තාම ලොකු පරතරයක් තිබුණාට AI එහෙම නැත්නම් artificial intelligence වලින් දැන් මේ ගෙදරින් ඉඳගෙන චිත්‍රපටි හදන්න පුළුවන්. ඉතින් අර සමහර වෙලාවට මේ අපි දන්න සාම්ප්‍රදායික චිත්‍රපටි මට්ටමට එන්නේ නැති වෙයි. නමුත් ඉතින් සමහරවිට එහෙම කියන්න බෑ. මොකද මේ artificial intelligence AI film making කියන එක පහුගිය අවුරුද්ද දෙක වගේ කාලය ඇතුළත ඉතාම විශාල දියුණුවක් ලැබලා තිනවා. ඒ කියන්නේ අද දවසේ ඔබට ඇත්තද බොරුද කියලා කීප වතාවක් බලලා තමයි තේරුම් ගන්න වෙන්නේ. ආ මේක නම් AI වලින් create කරපු එකක් එහෙම කියලා. එහෙම ගොඩක් වෙලාවට ගොඩක් බලලා තමයි check කරලා දැනගන්න වෙන්නේ. මොකද ඒ තරම් realistic විදිහට එහෙම මේ චිත්‍රපට නිපද වෙනවා. ඉතින් මේ දිනවල ඔබට මං හිතන්නේ ඔබ සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා නම් ඒවා නිතරම අහන්න මේ දකින්නට ලැබෙනවා. ඉතින් මට සමහර වෙලාවට හිතෙනවා ඉදිරි කාලෙ ගත්තාම මේ විදිහට අර අපි කියන්නේ virtual film director කෙනෙක් වගේ gedara indagena එහෙම වගේ දේවල් කරන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. හැබැයි ඉතින් මම ඒකම කල්පනා කරලා තියෙනවා මේ සමහර වෙලාවට මම ඇත්තටම මේ ෆිල්ම් ඩිරෙක්ටර් වීම තුලින් මම කැමති වෙන්නේ අර මේ මිනිසුත් එක්ක මේ විදිහේ ඉන්ටරැක්ට් කරලා ලැබෙන අත්දැකීමටද. නැත්නම් ඇත්තටම මේ අර ෆයිනල් ප්‍රොඩක්ට් එක විදිහට ෆිල්ම් එකක් එළිය එහෙම ෆිල්ම් එකක් හදනවා කියන එකද කියන එකත් ගැන මම කල්පනා කරලා තියෙනවා. මම හිතන්නේ ඔය දෙකේම එකතුවක් තමයි. නමුත් ඉතින් අඩුම ගානේ ෆිල්ම් එකක් හදාගන්න ඒ වගේ කෙටි කෙටියෙන් හරි ඒ වගේ කරගන්න ඉදිරි කාලයේදී එහෙම ඒ අවශ්‍ය තාක්ෂණයේ කියන එක නම් දැනටමත් නිර්මාණය වෙලා තියෙනවා. සහ ඉතින් මගේ වැඩ කටයුතු මම කියන්නේ මගේ රැකියාවේ වැඩ කටයුතු වලත් මම AI සාමාන්‍යයෙන් භාවිතා කරන කෙනෙක්. ඒ නිසා මට හිතෙනවා ඉතින් තව ටිකක් කල් යනකොට යම් කිසි නිර්මාණාත්මක ඒ වගේ දේවල් වලට යොමු වෙන්න ඉඩ නම් ලැබෙයි කියලා.
1: අනාගතේ අපිට තිසරයියගේ ෆිල්ම් එකක්
2: බලන්න පුළුවන් නේ කියලා. ඉතින් මම බොහොම කෙටියෙන් අහන්න කැමතියි මේ දැන් අමෝගෙන් සහ රූගෙන් දැන් මේ වගේ ගුවන්විදුලි වැඩසටහනකට එක පාට් වෙන්න කියලා මේ මම විශේෂයෙන් මේ විශේෂයෙන් අවුරුදු ගණනාවක් වැඩසටහන් කරන කෙනෙක් විදිහට මම ඉතින් මම දකින්න ඔබ බොහොම පහසුවෙන් කතා කරනවා අදහස් ඉදිරිපත් කරනවා ඉතින් අද අත්දැකීම් මොන වගේද කියලා කෙටියෙන් කියන්න අපි වැඩසටහන අවසන් කරන්නට කලින්
0: ඔව් අනේ බොහොම ස්තුතියි ඔබ දෙපොලටම ඉතාම මේ හරි දේශයෙන් අපිට මේ පැය මට තේරුනෙන්න යනවා ඉතින් මේ මම විශ්වාස කරනවා ආයෙත් කරද්දි මයිදන් මම මේ පැයම මං හොඳට මං කතා කරන්න මයිදන් කොන්ෆිඩෙන්ස් එක ආවා පළවෙනි විනාඩි පහ චුට්ටක් විතර අමාරුයි මයිදන් ඊට පස්සේ හරි ගියා ඉතින් මේ ආයෙත් ඉතින් බොහොම ස්තුතියි කට්ටියටම මාව මේ ප්‍රෝග්‍රෑම් එකට හම්බ කරාට
3: ඇත්තටම මම එද්දිනම් ගොඩක් බයෙන් ආවේ මගේ ෆස්ට් රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක හින්දා මම ගොඩක් නර්වස් හැබැයි මට හිතන්නේ අපි මම මේ දන්න කට්ටියම හින්දා මේ ගොඩක් ලේසි වුණා මට මගේ අයිඩියාස් ඉදිරිපත් කරන්න අපි යාළුවෝ වගේ කතා කරන්න පුළුවන් එක හරිම හොඳයි මම ඊතර වඩා මගේ කන්ෆිඩෙන්ට් එක කන්ෆිඩෙන්ස් එක ගොඩක් ඩිවලප් වුණා මේ පැය අතරතුර
1: ඔයා නර්වස් කියලා අපිට පෙන්නන්නේ
3: ඇත්තටම හිමායකට හැමෝටම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව දුන්න එක මගේ අර අනවුන්සින් කරන්න තිබ්බ ආසාව පොඩ්ඩ පොඩ්ඩ මට
1: දියුණු
3: කරගන්න පුළුවන් වෙන එක මම ගොඩක් තැන්ක්ෆුල්.
2: ඔව් ඉතින් අද වැඩසටහනේ අවසානයේදී අපි පැමිණිලා ඉන්නේ. ඉතින් අද වැඩසටහනේ අවසාන ගීතය තෝරගත්තේ මම. ඉතින් මම මේ ගීත ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. සුනිල් එදිරිසිංහ ගායනා කරන රන් සමන ලියෝ පුංචි කැකුලියෝ කියන රන් සමන ලියෝ පුංචි කැකුලියෝ කියන ගීතය. ඉතින් මම මේ අද වැඩසටහනට ගැලපෙන ගීතයක් තෝරගන්නකොට මේ ගීතය කියවෙන්නේ අපේ ළමා කාලේ අපේ අපි බොහොම නිදහසේ ළමයි මල් වගේ කියලා හිතන සම්මනලියෝ මල් වගේ අපි අර නිදහසෙන් හැසිරෙනවා. හැබැයි මේ ගීතේ මැද හරියට එනකොට මේ ගීතේ තියෙනවා මේ මෞදෑතින් මිදීලා යෞවනයෙන් මත් වෙනවා කියන ඒ මේක තියෙනවා. ඊට පස්සේ තව කොටසක කියනවා මේ අපි බලාපොරොත්තු ජීවිතය අපිට ලැබුණද කියලා. ඒක කියනවා මේ මල් යහනා හමු වීදෝ කියලා කියනවා. එතකොට දැන් අද මේ අපි කතා කරපු මාතෘකාවත් එක්ක ඉතාම ගැළපෙන ගීතයක් කියලා මට හිතුණා. සමහරලාට අපි පොඩි කාලේ දරුවන් විදිහට අපි ගොඩ නගාගත්ත හීන කාලයකට පස්සේ අපිට ඒ අපි බලාපොරොත්තු වෙච්ච දේවල් අපිට ලැබුණද කියලා අපිට හැරිලා බලන්න පුළුවන්. අපි අර සාමාන්‍ය කියන ළමා කාලේ ඉඳලා යෞවනත්වයේ හරහා වැඩි වීට පත්වීම තුළ අපේ ජීවිතේ වෙනස් වෙන ආකාරය තමයි මේ ගීතයෙන් අපිට කියන්නේ. ඉතින් මට හිතෙනවා මේ ගීතය අපේ වැඩසටහන නිමා කරන්නට සුදුසු ගීතයක් කියලා. ඉතින් අපගේ අනිත් වැඩසටහන අපගේ ඉරිදා වැඩසටහන ඉරිදා උදේ 9:00ට ඉරිදා රුණැල්ල ඔබට සවන් දෙන්න පුළුවන්. ඒ වගේම සෑම බදාදාකම රාත්‍රී 9:00ට බදාදා සඳැල්ල. ඉතින් නැවතත් අපි ඔබ හමු වෙන්නේ මාසයක පමණ කාලයකින්. එහෙමනම් අද වැඩසටහනේ අපි ඔබට සමුදිනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක්.
1: ආයුබෝවන්.